දගත්තකෙට දගතිට කනාඩ දා දගතිට කනාඩ දාරා දීගෙර නගනග තෙරකට තුන කේරණ කතෙරකට දගතක තී කේරණ කතෙරකට තුන කත දගතක තී කේරණ කතෙරකට තුන කත දගතක තී කේරණ කතෙරකට තුන කත දී දී.